සම්මහන් අපි කරන්නේ බෙදන්. මානසික ස්ථාවරම කියන්නේ කරන් සම්මහන් අපි කරන් සම්බන්ධ සම්පූර්ණයි පැතිලි. සම්මහතරතා ප්‍රමාණ කරන පැතිලි. සම්මහ කුචා අරති කුපුර අරති පරිවර්තන වේ කොහත්ම මය